0: Es un terengue jobón.
1: ගාරගඩි අම්මිනට හිංගාවා කුරෙමිදරී එහුන් තෙරින්ගේ හොබු මිෂෝ අමිල්ලා රාග්ග ලවයික ෆෝනිකවස් මි බද්දල් කොල්ලි මෙයන් මෙවැනි අනික සිතුරු බෑවරේක ගුලා ලේස අස්සලාමු අලයිකුම්
2: වාලයිකුම් සලාම රහමතුල්ලාහ වබරකාතුහ
1: නැසි කොබ කිනේ හාලු
2: මෙකොලු නංගා ම ෆිනා කිනේ
1: ෆිනා සම වරබ බරාබර
2: මෙගොතන් අලසේ දෝ ෆිනාම දිමා
1: අලද්දෝ දෙමි දිමාවේ
2: මෙගොතන් අලා එනෝ ෆෙනෙජ්ජ ෆිනාදෝ

0: ATVFM නුවදි හේක මෙගහස්
1: ශාන්තකා ගුලිපවි ටිකෑම ප්‍රීත ලවතසෝ
2: රේ ආතෙස් කුරියේ
3: නුවදි හේක මෙගහස් ATVFM ගේ මෙහන් දිපයි ලවත කොමස් පෙනි
2: සෙලිගොන් ෆිල්මර් නුනේ කී
0: හම දිවෙහිගේ මොනිසු හි ෆිල්වැදේ නුමුග අබදුවස්

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස්
1: දෙන් ඉන්සානගේ ශුඌරතකා ඛයාලුතං අනින් ඉන්සානක වාසිල් කොද්දේ එම්මේ අසරුගද වසීලතකි දු මාලුමාත එකියකි හුනර්තකා තජුරිබා එබ්බයිගේ ෆරාතුන් අනෙබ් බයක ගෙන්ගොස්තේ එම්මේ මුහිමු එච්චකීවෙස් දු එහෙන්කමුන් ආයිලායා මුජතමාවගේ හමජෙහුමා කුරිඇරුමක් බේනුම් කුරවේ එම්මේ බාරුගද හතියාරකි දු හම එහෙම්මේ ආයිලායා මුජතමාවගා දෙකොළොරිකමා ෆිතුන ෆසාද උෆෙද්දුමුගා බේනුම් හිෆිදානේ එම්මේ නුරක්කාතෙරි හතියාරකීවෙස් හම දු මිකංකං මිහෙන් හුරුමායිකු මුස්ලිමුන් දුලුගෙ බේනුන් හයගොතුගා හිෆුමශා එවෙස් නුරංගලු මක්සදෙක්ගා දුලුගෙ බේනුන් නුකුරුමං ඉස්ලාම් දීනුගා වනී වරබ්බොඩ බාරු අළුවාෆ ආඛිර දුවහුන් මෑන් අල්ලාහු දින්නවානේ මුමිනුන්ගෙ සිෆත කීරිත ඛුර්ආනුගා බයාන්කුරවාෆා වායිරු ඒගෙ තෙරෙයින් එස් සිෆයකි බේනුමෙන්නේ බේකාරු වාහකතකුන් දූ රක්කා තෙරිකුරුන් කමුගා වනී අංගවාෆා හමයි ෆදැන් තෙදුබුණු මශා මීස්තකුන්ගේ මෙදුගා හමජෙහුමා

0: අදි උඩුතකායි බිමුගේ වෙරිකම් වනී අල්ලාහ්ෂ එකලාගේ ඉරාද කුරව්වා මීහක ෆාෆ ෆුස්සවති අදි එකලාගේ ඉරාද කුරව්වා මීහක අජාබ් දෙව්වති අදි ගින ගිනෙන් ෆාෆ ෆුස්සවා රහීම් වන්ත කලවකම්ගා අල්ලාහ් වඩගින් වේ.
1: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය 1 MHz.

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවෙද්දී නමුග අබදුවස්
1: ලවයකක් වහ ලවයි

0: ඕඩියෝ වාහක
1: නෝදිය එක මෙගහට්ස් දිවෙහි එක්ක අබදුවස් එම්ම ගාත
0: අබද ෆෙහි ලවතකායක උම්මාසීගේ තිරිය
2: හිත්තකුන් ජාගහෝදි එම්මේ ගයාවා ෆන්නානුන්ගේ හඳාන්තකායකු
0: හඳාන්තවගේ තෙරිය දතුරු කොල්ලමක්

0: නුවදියේ මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම් ගාතුග
1: හිමෙන් යුතිරා
2: බුණ නුකරිපවා වාහක්තක උළුවාලවේ දොරේ

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුම් දුළුම් බොනෙතෙ නේගේ එතන් ඉහසාසෙ
1: මෙහාරු එ කරුණයි ඒ ආදෙහෙන් නෙතේ බොනෙෆා අහරෙන් එකෙනෙ කොල්ලා හිඟච්ච
2: ආදේස් කරන් දෙකතුමති ජහමේ සනා
3: කලා හුදුන් සිපවකින්දා හික්කෑම වාහකත අසරුකත රාකුතකායකු

කොම්ම හප්තාකිවස් හෝම දෝහෝගෙරේ අගඩි පනද අම එකනි නෝදිහ එකෙන් මෙග හට් දිවහි එෙමු ඒ ගන්නේ දෙක් ජවන්නේ දෙක් මැන්නේ අගල ගන්නේ දෙක් අක්ෂේ කුමත්තා දෙක්

0: ATVFM නුවදි හේ කෙම බහ
1: රාන්තකා ගුලිපවි ඉක්යාම රීත
2: ලවතසා රේ ආතෙස් කුරියේ
3: නුදි හේ කෙම ගස් දෙව හේ FM ගේ මේ හන් දෙයි බයි ලවත කොමස් පෙරි
1: සෙලි ගොන් ෆිල්ම් අර නු මේ කී හම
0: දිවෙහිඟ මොනිෆු හේ ෆිල්ම් වැදේ නුමුග අබදුවස්
4: ලෝබි ලෝබි